0: මැවුරිද නේ මැව්වා කිය.
1: අය මැවුරි නැද.
0: මැවුරි කොතර පොන් මැය.
1: මේ පයිදි නේ.
0: මැවුරි පයිදි කතේ දෙසිසරකි. කොනාං අයස් කිය කයිරුවා. මයිසි අංගේ ගාස්සෝ කයෝණ කිරිපැස් යපොන් රංගිනේ මයිස්. ඒ සාන්නේ කේ කයිරුවා.
1: ඒ සෙනන්නේ.
0: යපොන් නංගේස් කන කොම් කත කෙරොයි.
1: අයියා ඒ
0: ay bunar kona ta ke anne ne tabo akyararo ay bunu ko tene ne wa akya kona ara ba ayya kona dara panam ka te ke roi mai kanne ya rei tari ke panam ka te ke roi na ko ya kana ko ka te ke roi ya ri ki panna ko em sana manganora dei mai na